0: 사회 고래로.
1: 그런가 뒤로 붙어 놓아 이때 못 이때나 굴터 가도와 스가리 말슨 때네 맹아타이 피투피투 꼬라로 이때네 하우라 나 릉아노 호키 잉아 릉아라우파 옹아 카이마히 오테레오 이디랑이 오바테 아카티에 티비에 파야케네에 메아나 테헤케레 타리 마투아 오 아메리카 테라페아 헤랑아 아와테 아카타 투키 와잉아누이 아메리카 메 이라니 아가라 타타 에투 마이네 화야노라 에어로 누이아노 오 타토 파카로 키테라 오 테타후아 푸테아 아 포포 기로 또 이때 파레 파레 마타 맹아 하 키네키나 에파야케네 Oia nō rei tīwi, ka whakawhiti atu ki tā wāhi, hei tā te hekere tari a matua o te whenua o Amerika, a Marco Rubio. Kaore e kore, ka kitea he ranga awa te atanga i Wainganui i Amerika i haraia me Irani. Hei roto i ngā rā tata nei ahakoa, kei te takatakahi Amerika i te ai o tanga o te wānei, ana ki e tahi o ngā matā rere kua tukuna e rātou. Hei tā Rubio e pai ana ngā kōrero me ngā wānanga i tēnei wānei i roto o Katā. A tamahi nui ngā tāngata o ngā taha e rua ke oti ai i a rātou he waikanaitanga e mutu ai te pakanga ki roto o te whenua o Irani. Hei a pōpō, ka whakapua ki hia mai e te kā wanatanga te tahua pūtea o tēnei tau 2026. Ko te pātai ia ki a Shane Jones, minita whakawhana ke rohe, e aro ana rātou o te kā wanatanga ki te whāngai pūtea ki hea, ki te aha ki a wai ake rānei, ki a tahuri ake tātou ki a Shane Jones.
2: Me kōrero au mo te wahanga e pīkautiana e ahau, ko te hiringa, ko te pungao, ko te hiko, ka hia no atu te tini